යොන් ජපත වන අය මේ කයේ තේන මානේ අයරන තානේ යේ මීන් දෙතේන මානේ යෝ පකන් කරවන් ඔයින්වාන අංගරිය කින්න තයනී කව යවතක් අරේන කපවුස් කොච්චනෝ ඔයන උරුවනි කොච්චියා

අතරන්න ඇතෙම තෝ නියන කංගන් අරසා තිතක නනන් තේ තමන් තයිරි කයෝ කේතෝ එපුවා කතේ තපනේ කෝකෝ උතර බොන් මෙයි අපාන් දනින් අපකුණ කකය යම් තපේ එනකොනන් නකොරයයි හම් දෙයි තිනනන් තේ තමන් තයිරි කයෝ අයන කමාවාරි කි දොවන රරයින් ඉමුයි නෑ යසමඟ කෝකෝ රම් නන රොරොන් අර ස්පොන්සර් ඇතෙම තෝ මාතරින් තයයෝ